සජ්ජා ෂූට සනාහි ඌභ පයාල මොහෝ බ්‍යපේ මායාජාල අවරකර්තූත සගලී ජමඩාන ගෝබෙන්ද පජන්මන්තල්ලහි මන්න අර්කා නාම ජබ දුක ජය නානක බුල්ලෑ සෑ සුභාහේ චාර් පදාර්ථ ජයකෝ මංගේ සාධ ජනාකි සේවාලාගේ ජයකු ආපනා දූහිමිටාව හර හර නාම රිද සදගාව.